ඒලා ටේමට සයිස කුට් සෑනෑප් ටෙලා ඉන්න අයාවීමට එකන්න අක්්‍යෑනින් තනොනි කාටලිකුට් ටෙකනිලා අක්්‍යෑනින් අයපත්තු යුටුක් සෑවෑනෙන් කවමටිල්ලි වෙලා උනිකාටගටු සාගයා නෑප්තිකු